그럴 뻔 아마. 예수스 막다게 히어리 Jezus, groot boeman, sterke verlosser, machtige Heer, Immanuel, God met ons, is uw levende woord.